0: ලක්මිහිර FM 88.6 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සාර සංග්‍රහය ලක්මිහිර
1: ලක්මිහිර ගෙනෙන සාර සංග්‍රහය පවන මුදුලසින් සනාවට රන්සරින් විදව යුක්තියට ඉඩ දෙන්නට ශක්තියෙන් හබායන්න පවන පවන
2: අයිබෝවන් සුපුරුදු පරිදි ලක්බිහිරෙන් අදත් ඔබ සමඟ එකතු වෙනවා පුරා පෑ හොරා දෙකක් ගත කරන්නට. පහුගේ සතිය අපිට පොහොමත්ම දුක්බර සතියක්. ලංකාවේ අග්‍රගන්න ගායිකාවක් වූ නන්දා මාලනී, ඒ වගේම ගෙහේ පද රචකයෙකු වුණු පූජ්‍ය රඹුක්කරණ සිද්ධාර්ථ හිමි, මේ දෙදෙනාගේම අභාවය අපිට විශාල හිඩසක් සංගීත ලෝකයේ ඇති කරලා තියෙනවා. ලක්මිහිර ඒ ගැන කනගාටු වෙනවා. අපේ කනගාටුව ඔවුන්ගේ පවුල්වලට, ඒ වගේම ඔවුන් ගැන දුක් වෙන සියලු දෙනා වෙතම පුද කර සිටිනවා. රැඳී සිටින මේ හොරා දෙක අපි සමග අපි විශාල වැඩසටහන් ප්‍රමාණයක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

0: ගැයූ ගායිකාවක් ඇය අපේ හඬ සමහර විට අප සමහර විට අප හඬ නගන්නට බිය වූ අපේ හඬ වේදිකාවේ බය නැතුව අදීනව ගැයූ ගායිකාවක් කුඩා දැරියක්ව බුදුසාදුට පිදෙන සමන් මලක් වෙන්නට පැත් වූ ඇය රට වෙනුවෙන් මියගිය වීරයන්ගේ මළගමට යන මහජනතාවගේ පායට පෑගෙන මල් මලක් වීමට පැතුවාය. බතක් නොඉදින පැලක බතක් වන්නට වියලි බිම් තෙත් කරන්නට ගිගුම් දී වසින් වැසි වසින්නට සිතුවාය. දෙතිස් වදේ දී පරාදැමූ එක් පුතෙක් වෙනුවට දහස් ගණම් පුතුන් බිහිවෙන්නේ යැයි පැතුූ ඇය අරගල භූමියේ ඒ දහස් ගණම් පුතුන්ට දුවරුන්ට ගී ගැවයාය. සාමාන්‍යයෙන් ලක් මිහිර වැඩසටහන ගීත තෝරණ එක අසීරු කටයුත්තක්. අපි බොහොම කල්පනාවෙන් තමයි මේ ගීත තෝරන්නේ. ඒත් අද ගීත තෝරන්න නැතුව නන්දාමාලනිගේ ගීත ඇතුළත් සීඩී පටි විතරක් අරගෙන ඇවිත් ලක්මිහිර වෙනුවෙන් පුළුවන්තරම් ඇගේ ගීත වාදනය කිරීමට අද දවස වෙන් කිරීමට අප තීරණය කරා. ඇය වසන්තයේ මෙන්ම හේමන්තයේදී ගී ගැව සාලිය.
1: ඔව් ඔව් ඇත්තරම මේ නන්දක්ක ගැන කතා කරන්න මං හිතනවා අපිට කතා කරන සුවිශේෂ දේවල් තියෙනවා. නන්දා මාලනී කියන චරිතය මිනිස්සු කතා කරනවා මේ විශේෂයෙන් මාත් අපිත් සමග මේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරපු සමහර කට්ටිය මට කියලා තියෙනවා මේ ජනතා නන්දා මාලනී කරලා තියෙන්නේ මේ අපේ වේදනාවෙන් අපේ ශක්තියෙන් අපේ හදවත්වල ගිගුම් දෙන කම්පණයෙන් සල්ලි හම්බ කරන එක කියලා. ඇත්තටම මම ඒක එකඟ නැහැ. නන්දා මාලනීගේ ඉතිහාසය ගත්තාම 1977 ඉඳන් 1900 අද වෙනකම් නන්දා මාලනීගේ ඉතිහාසය තුල ගත්තාම ඇස් නිරන්තරයෙන් උත්සාහ කළේ ඇ කිවිඳියක් විදියට ඇ ගායිකාවක් විදියට ඇගේ සුවරතනු රටාවෙන් ලාංකීය ජනතාවගේ හදමටල තුළ තෙරපෙන ඒ වේදනා සන්තාපය ඔවුන්ගේ ජීවිතවලට මුසු කරලා ඒ තුළින් ඔවුන්ට වින්දනය දීලා ඒ වින්දනාත්මක අත්දැකීම් තුළින් ඔවුන්ට හිතන්ඩ යමක් එකතු කරපික නන්දක ජීවිතවලින් කිරවේ. ඇත්තරම අර නන්දමාලනිගේ අර ගීතය අන්න කතරගම යන ගීතරේ මහිත රංජිත එක තෝරලා ගත්තොත් ඒක හොඳයි. පානම් පත්තුවේ ඩිංගිරි අම්මා කියන ගීතය. ඊට අමතරව නන්දාමාලනිගේ විවිධ ගීත කාණ්ඩ තියෙනවා. මේ ගීත කාණ්ඩ එකිනෙක මේ මං අහන්නේ මේ 1988 89 ගායනා කරපු ගීතනේ මේ කෙනෙක් ගැන විවේචනයක් හෝ විචාරයක් කිසියම් වූ පුද්ගලයෙක් කරනකොට ඒ විචාරය තුළ හෝ විවේචනය තුළ සිද්ධ විය යුත්තේ ඒ ගායිකා හෝ ගායිකියාව කරන ලද පරිච්ඡේදාත්මක ගීත කාණ්ඩවල විවේචනයක් හෝ විචාරයක් නෙවෙයි. ඇගේ ජීවිත කතාව තුළ ඈ කිවිඳියක් විදියට ගායිකාවක් විදියට ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකික මාතාවක් විදියට ලාංකීය ජනතාවට ඇගේ ගීත සමුච්චය තුළින් කරන ලද සමස්ත විග්‍රහයේ කැඩවතක් තමයි මේ රටේ ජනතාව ගතියුත්තේ. පැහැදිලිවම සුපිරි ගණේ ලාංකේය ජනතාවට ආත්මීය වින්දනයක් දුන්නේ ආත්මීය ශක්තියක් දුන්නේ ලාංකේය ජනතාවගේ ජීවිතවල පන්නරයක් ශක්තියක් ධෛර්යයක් දීලා ලාංකේය ජනතාවට හිතන්න හෙටක් නිර්මාණය කරපු ගායිකාවක්. ඒක ඇත්තටම සුමිරි වින්දනය තුලින් අපට ඒ ගීතයක් අහනකොට මේ ගීතයෙන් ලැබෙන සංගීත කාණ්ඩ වලින් ලැබෙන එහෙම නැත්නම් ගායන රිද්ම රටාවෙන් ලැබෙන ගායනයෙන් ලැබෙන වින්දනයට වඩා ඒ ගීතය අහලා ඉවරනකොට අපේ ජීවිතවලට යමක් එකතු වෙනවා නම් ඒක තමයි ගායිකාවක් හෝ ගායිකාවකගේ තියෙන යුගයේ කාර්යය හෝ කලාවේ තියෙන කලා රසය. ඒ තුලින් තමයි නිර්මාණකරුවෝ බිහි වෙන්නේ. ඒ තුලින් තමයි දේශපාලකයෝ බිහි වෙන්නේ. ඒ තුලින් තමයි රාජ්‍ය නායකයෝ බිහි වෙන්නේ. මෙන්න මේ මේ මේ හෘද ස්පන්දනය නන්දා මාලනී බොහොම ලස්සනට ලාංකේය ගීත කලාවට මුසු කළා. ඒක ඇත්තටම නන්දා මාලනී ගැන කියන්න ඕන නම් කියන්න පුළුවන්, පැය ගණන් අපිට කතා කරන්න පුළුවන්. ඒ තරම් ජීවිතවලට ආත්මීය වින්දනයක් ආත්මීය ශක්තියක් දුන්නේ ගායිකාවක්. ඇත්තටම මම ඇත්තටම මං හිතනවා අපේ දහස්වරක් ජනතාව ටයර් සෑවල මියදුනා. ඒ මියදෙනකොට ඒ නන්දා මාලනී කියපු ගීත මම දන්නවා. ඒ ගීත කිය තමයි ඒ සහෝදරයෝ මැරුණේ. ඉතින් ඒතකොට ඒ මේ මරණ

ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතතකත් සුපිරි වාර්තා කරණය ශ්‍රී ලාංකිකයන්ගේ හදවිහිර හඳුනාගත්

රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරන්ගේ ගීතයක් තමයි මේක අපි බොහොම ජනප්‍රිය ගීතයක් අපි නිතරම අහන ගීතයක් මේක රඹුක්කන හාමුදුරන්ගේ ගීත බොහෝ වෙලාවට තියෙන්නේ බෞද්ධ දර්ශනය බෞද්ධ දර්ශනයෙන් ලබාගත් හික්මීමක් සමග තමයි ඔහුගේ වැඩිපුරම ගීත තේමාවන් තියෙන්නේ තමන් ඇසුරු කරන බෞද්ධ භික්ෂුන් වහන්සේලා දේශනා කරන බණ රටට පළක් වෙලා නැති බව තමයි ඒ ගීතයෙන් කියන්නේ ඒ එහෙම කියන්න අදීන බවක් උන්වහන්සේට තිබුණා බණ කීම වෙනුවට ගීතය තෝරාගත් රඹුක්කන හාමුදුරන්ගේ ගීතවල ඉතා දැඩි කැඹුරක් අපිව ස්පර්ශ කරා බණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් වීම ගැන උන්වහන්සේ ප්‍රශ්න කරන ගමන් බුදුන්ගෙන් බණ අසා නිවන් නොදකින මිනිසුන් ගැන ඔවු ලිව්වා අපි අසරණ වෙච්ච අවස්ථාවන් පෙන්නා දී ගීලි උන්වහන්සේ අවුවට වැස්සට යට නොවී දිරියෙන් ජීවිතය ගොඩනගෙන උදාර මිනිසුන්ගේ ඇගෙවීමටත් පසුබට වුණේ නැහැ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවොත් නන්දා මාලිනීත්ගේ අභාවයන් අපිට ඇති කරපු විශාල හිඩස අද දවස පුරාම ලක්මිහිර තුලින් ඔබට දකින්න ලැබෙන පුළුවන් අපි මේ වෙලාවේදී කල්පනා කරන්නේ නිරන්තරයෙන්ම මේ ගීතවල තියෙන රසයන් ඔබට අරගෙන එන්න

0: ஐபோவன் சுபர் சந்தேவக் எஃப்எம் அசுவரை தசுமாய லக்மீர ஆஸ்திரேலியானு தேஷ்வி பிரவருத்தி சமகின் மாம ரோஷான் மேதுகுல சூரிய விக்டோரியா ராஜ்வே மகஜன முதல் வேதம் கிரணும் ஆக்காரிய பிலிமதவு ஜனதாவட்டு லவாதின துருத்துரு வடாத் பெய்தலி சா வினிவிதுபாவேன் யுதுவு இதிருபாத் கிலியத்து பாவட்டு பார்லமேன்து கமிட்டுவாக்க நிருதேஷ்வு கரத்தி வினுவா Public Accounts and Estimate Committee visin visay visi haya visi hata ayavaya asmeetu sambandhin idiripat kala vaarthave nirdesha 30k saha soya ganeem heta 9k athurath karathibena rajya sarasum karana itikirim saha karyakshamata wedasatahana magin kopamana mudalak itirik kirimata balaporuthu wanneida saha ewa sidukirana aakarya ayavaya idiripat karana awasthawaidima janathawata pahedili kaliyutu bawatai committee pawasanne එබැවින් සැබෑවටම ලබාගත් ඉතිරි කිරීම් කොපමණද ඒවා ලබාගත්තේ කෙසේද සහ එමගින් රජයේ සේවාවන්ට ඇති වූ බලපෑම මොනවාද යන වාර්ෂික වාර්තාවල සඳහන් කළ යුතු බවත් නිර්දේශ වනවා. මේ අතරේ වික්ටෝරියා රජයේ 2025-26 වසරේදී ඩොලර් මිලියන 727ක මෙහෙයුම් අතිරික්තයක් ලබා ගන්නු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි වසර කිහිපය තුළ එය ඩොලර් බිලියන 2කට ආසන්න වනු ඇතැයි සඳහන්. කෙසේ වෙතත් ඔබික්ටෝරියා ප්‍රාන්තයේ ශුද්ධ ණය 2026-27 වසරේ ඩොලර් බිලියන 175 සිට 2029-30 වන විට ඩොලර් බිලියන 199.3 දක්වා ඉහළ යනු ඇතැයි වාර්තාව පෙන්වා දෙනවා. ගෝලියා අර්බුදය සහ ඉහළ තෙල් මිලාමුවේ උද්ධමන පීඩනයක් පැවතියත් ශක්තිමත් රැකියා වෙළඳපොළ සහ පෞද්ගලිකාංශයේ ඉල්ලීම හේතුවෙන් වික්ටෝරියා ආර්ථිකය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවයි කමිටුව සඳහන් කරන්නේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ හෙවත් ICC ආයතනය බිඳ දැමීමට ට්‍රම්ප් පරිපාලනයේ ගෙනවෙන වැඩපිළිවෙල පිළිබඳව ඔස්ට්‍රේලියානු ළඟහරින් දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා. ඇමරිකාව ICC සභාපති ටොමොකෝ අකිනිසා ජ්‍යෙෂ්ඨ නීතිඥ එබර්සුලි සේස් ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුට සම්බාධක පනවා තිබෙනවා. ICC වෙත ලබා දෙන අරමුදල් සහ සහභාගිත්වය නතර කරමින් තම වැඩපිළිවෙලට එක්වන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ අනෙකුත් රටවලින් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව එම ඉල්ලීමට එකඟ නොවන බවයි විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙන්නේ. ICC සහ එහි නිලධාරීන්ට සම්බාධක පැනවීමට තමන් සහය නොදක්වන බවත් අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා. ICC ආරම්භක සමාජචුකකු වන ඔස්ට්‍රේලියාව සමූහ ඝාතන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම සඳහා එහි කාර්යභාරයට දීර්ඝකාලීනව සහය ලබා දී තිබෙනවා. අනාගත ඇමරිකානු සම්බාධකවලට ලක්විය හැකි ICC සේවය කරන ඔස්ට්‍රේලියානුවන් සමගද ෆෙඩරල් රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යන බවයි වාර්තා වන්නේ. ඔස්ට්‍රේලියාවේ වන් නේෂන් පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිව තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රි ඩේවිඩ් ෆාලි පවසන්නේ වාර්ෂිකව රටට පැමිණෙන සංක්‍රමණගේ සංඛ්‍යාව 130,000 ලෙස සීමා කළත් අත්‍යවශ්‍ය රැකියා සඳහා තවත් ලක්ෂයක පමණ ගෙන්වීමට ඉඩ තිබිය යුතු බවයි. ඒ අනුව සමස්ත සංඛ්‍යාව 230,000කට ආසන්න විය හැකි අතර එය පක්ෂයේ නිල ප්‍රතිපත්තියට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් වනවා. කෙසේ වෙතත් වන් නේෂන් නායක පෞලින් හැන්සන් අවධාරණය කර තිබෙන්නේ පක්ෂයේ නිල ප්‍රතිපත්තිය තවදුරටත් වාර්ෂික සංක්‍රමණික පැමිණීම 130,000කට සීමා කිරීමයි. ඩේවිඩ් ෆ්ලෑගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂයේ බර්බි ලෝ ජොයිස් පවසා තිබෙන්නේ එය පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් සිදු වූ අත්වැරදීමක් බවයි. ෆෙලේ පෙන්වා දෙන්නේ ගොවිතැන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ශ්‍රේෂ්ඨ සඳහා විදේශ සේවකයන් අවශ්‍ය බවයි. මේ අතර මෙම පරස්පර ප්‍රකාශව හේතුවෙන් වන් නේෂන් පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳව තවදුරටත් විවාදයක් ඇතිවි තිබෙනවා. වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණයේ ඉලක්ක කරගනිමින් විපක්ෂව සන්ධානය විසින් අධිකරණ පද්ධතිය විශේෂ වන සක්සිදු කිරීමට යෝජනා කර තිබෙනවා. යනුව දැනට පවතින අභියාචනය කරුණේ කොටස් දෙකකට වෙන් කර අපරාධ නඩු සම්බන්ධයෙන් පමණක් තීන්දු දීම සඳහා අපරාධ අභියාචනාධිකරණයක් ස්ථාපිත කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. වික්ටෝරියානු විපක්ෂයේ නායකයන් පවසන්නේ බරපතල අපරාධ සඳහා ලබා දෙන දඩුව මහජන බලාපොරොත්තු සහ සමාජ ආරක්ෂාවට ගැලපෙන පරිදි දැඩි කිරීමට මෙම පියවර ගන්නා බවයි. අපරාධ නීතිය පිළිබඳව මනාපලපුරුද්දක් ඇති විනිසුරුවරුන් මෙම නවාධිකරණයේ පත්වීමට නියමිත අතර එමගින් වර්ධකරුවන්ට හිමිවන දඬුවම් ලිහිල්වීම වැළැක්වීම හැකිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් වික්ටෝරියානු නීති ශ්‍රේෂ්ඨයේ ප්‍රධාන පාර්ශ්වයන් දැඩි කනස්සල්ලට ප්‍රකාශ කර තිබෙනවා. නීති සංගමයේ නියෝජිතයන් පෙන්වා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත අධිකරණ තීන්දුවල බලපෑම් කිරීමට ආණ්ඩුවක් උත්සාහ කිරීම මගින් ස්වාධීන අධිකරණයේ පද්ධතිය සහ ප්‍රජාතන්ත්‍රවාදීන දැඩි තරජුණක් එල්ල වී හැකි බවයි. කෙසේ වෙතත් මෙමගින් නඩු විසඳීමේ කාලය තව දුරටත් ප්‍රමාද විය හැකි බවයි වත්මන් රජය පවසන්නේ. එළමන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත් බොහෝ වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති බෙන් කැරෝල් පවසනවා. වසර තුනක් ඇතුළත ඩොලර් බිලියන 230ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ව්‍යාපෘති යටතේ ප්‍රාන්තේ පුරා වසරේ දින 365 පුරාම ක්‍රියාත්මක වන අගමැතිව ශ්‍රීලතා කර් බටහිර ඔස්ට්‍රේලියාවේ GST සංශෝධනය කරන්නේ නැහැ. අගමැති ඇන්තනි අල්බරිස්ගේ ස්ථිර ප්‍රකාශයක්. නවතම වාර්තාවකින් කළ නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් වෙසන් ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට හිමි GST සාධාරණ කොටස ලබා දෙන බවට අගමැතිවරයා සාතික වෙනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ දැනට පවතින බාණ්ඩ හා සේවාපදු බෙදාහැරීමේ ක්‍රමවේදය අහෝසි කරන ලෙස නිර්දේශ කරමින් වාර්තාවක් නිකුත්වීමෙන් පසුව සිය පළමු බටහිර ඔස්ට්‍රේලියානු සංචාරයේදී අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ තමා අගමැති ලෙස කටයුතු කරන තාක්කල් එම ක්‍රමවේදය කිසිදු වෙනසක් සිදු නොකරන බවයි. බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයට එරෙහි සාධාරණ කොටස හිමියුතු බව ඔහු නැවතත් අවධාරණය කළා. මා අගමැතිව සිටිනතා කල් බටහිර ඔස්ට්‍රේලියාවේ GST කිසිදුවක් නොවන බව මම ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. එය මාගේ ස්ථාවරයයි. ඒ වගේම සැමිටුම මාගේ ස්ථාවර විදිනුමයි ඔහු මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. මාධ්‍යවේදීන් නැවත නැවතත් කළ විමසීමේ හමුවේ අගමැතිවරයාව දහන්නේ කළේ GST සම්බන්ධයෙන් වෙස්ටර්න් ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ඇති කිසිදු එකඟතාවයක වෙනසක් සිදුවන්නේ නැහැ යනුවෙන්. ජෙට්ස්ටා කොළඹ බලා පියාසර කිරීම අදී නැරඹේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර නව ගුවන් සබඳතාවක්. ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩුවියදම් ගුවන් සේවයක් වන ජෙට්ස්ටා විසින් මෙල්බන් සහ කොළඹ අතර නව ඍජු ගුවන් සේවාව අද 2026 අගෝස්තු 25 වනදා සිට ආරම්භ කර තිබෙනවා. මේ ජෙට්ස්ටා ගුවන් සේවයේ දකුණු ආසියාව වෙත පළමු ගුවන් මාර්ගය වන අතර ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පළමු අඩු වියදම් ඍජු ගුවන් සේවාව ලෙසද මේ ඉතිහාසයට එක්වනවා. මෙම නව ගුවන් මාර්ගය යටතේ මෙල්බන් කලම්බෝ අතර ගුවන් ගමන සතියකට තුන් වතාවක් එනම් අගහරුවාදා බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ගුවන් ගමන් සඳහා ජෙට්ස්ටාහි දිගුදුර බෝයින් 787 ගුවන් යාන භාවිතා කරන අතර වසරකට ආසන්න වශයෙන් ආසන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගයට එක්වනු ඇති. ජෙට්ස්ටාහි සැලසුම් කළ කාලසටහන අනුව JQ5 ගුවන් යානය මෙල්බන් සිට දහවල් 12 සිට පිටත්ව සවස 5:50ට කොළඹට ලඟාවීමට නියමිත අතර ආපසු JQ6 ගුවන් යානය කොළඹින් රාත්‍රී 7:50ට පිටත්ව පසුදා පෙරවරු 10ට මෙල්බන් වෙත ලඟාවනවා. මෙම සේවා සමුදා සඳහා ජෙට්ස්ටා විසින් යාවත් කාලන කරන ලද බෝයින් 787 ගුවන් යාන භාවිතා කරන අතර ගුවන් යාන අභ්‍යන්තරයේ වැඩිදියුණු කර වයිෆයි පහසුකම්ද එක් කර තිබෙනවා. මගින්ට සම්ප්‍රදායික විනෝදාස්වාද තිර වෙනුවට තමන්ගේ උපාංගාර හා විනෝදාස්වාදය ලබා ගැනීමට හැකි පරිදි මෙම ගුවන් යාන වැඩිදියුණු කර තිබෙනවා. මෙම නව සේවාව විශේෂයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ වසන විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවට වැදගත් වෙනු ඇතැයි ජෙට්ස්ටා පවසන්නේ. ඍජු ගුවන් සේවාවක් එක්වීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමටත් දෙරට අතර පවුල් ව්‍යාපාරික සහ සංචාරක සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වීමටත් අවස්ථාවක් සැලසෙනු ඇත. ඒ පොසත් සමගින් අදට නියමිත ඔස්ට්‍රේලියානු දේශීය ප්‍රවෘත්ති නිමා වෙනවා. හමුවෙමු ලබන අගහරුවාදාත් රාත්‍රී 8:30ට. එතෙක් ඔබට සුබ සතියක්.
1: ලක්මිහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හද ගැස්ම හඳුනාගත් ලක් සලකුණ ලක්මිහිර මීරියාවක සිරියාව FM 88.6
2: සතියේ සෑම අඟහරුවාදාම සවස 8 සිට රාත්‍රී 10 දක්වා
1: මීරියාවක සිරියාව ලක්මිහිර FM 88.6

0: නන්දමල්න ගේ වගේම පූජ්‍ය රඹුක්කන සිද්ධර්ථ හාමුදුරන්ගේත් මුල් කාලය ගීතවල සහ අනිත් ගීතවලත් නිරන්තරයෙන්ම බෞද්ධ සාහිත්‍යය බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ සාහිත්‍ය සහ බෞද්ධ සංස්කෘතිය ඒ වගේම ඒ පිළිබඳ ගැඹුර අපිට ප්‍රකට වෙනවා. දැන් අපි මුල්ලින් අහපු ඒ ගීත දෙක බුදුසාදු සඳුම සමන් වැලක් වෙන්නම් සඳුන් ගසක් වෙන්නම් කියලා ඒ දැරියක් විදිහට නම් දමාල්නීගේ මුල්ම ගීතය අවුරුදු මං හිතන්නේ අවුරුදු 11ක වගේ දැරියක් විදිහට ඒ ගීතය මුලින්ම ගායනා කරලා තින්නේ. ඉතින් කුඩා කාලයේදීත් අපි බෞද්ධ පරිසරයක හැදුන වැඩුණ හැම කෙනෙකුගේම යම් කිසි ප්‍රාර්ථනා තිනෝ. ඉතින් ඒවා බෞද්ධ සාහිත්‍යයත් එක්ක බෞද්ධාගමත් එක්ක බෞද්ධ ධර්මයත් එක්ක එකට බැඳිලා තින්නේ. ඒ වගේම රඹුකණ හාමුදුරුවන්ගේ එතකොට ගිහි නෙවෙයි හාමුදුරු කෙනෙක් මේ අන්‍යෝන්‍ය අමුසැමි බැඳීම ගැන සහ වෙන්වීම ගැන වියෝගය ගැන යසෝදරා සහ සිද්ධාර්ථ කුමාරයාගේ වියෝගය ගැන මේ ගායනා කිරීම මේ ගීතය ලිවීම ඒක යම්කිසි වෙනස් තැනකට අරගෙන යන අවස්ථාවක් සාලිය
1: ඔව් ඉතින් ඇත්තරම මේ ඇත්තරම අපි ඉස්සරහට සුශල් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දැන් අපේ ජිංගල් එකට ගිහිල්ලා අපි අලුත් වැඩසටහනට කැතු වෙන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ජිංගල් එකට යමු නේද රංජිත්?

0: ඉතිං අපිත් සමග එකතුන ලක්මිහිරේ අපිත් සමග එකතුයෙනවා සුපින් බණ්ඩාර අයිවන් සුපින්
1: අයිවන් සාලිය
0: සුපින් තමයි අපේ බිස්නස් කවුන්සිල් එක එහෙම නැත්නම් අපේ කවුරුත් කියනවා සාමාන්‍ය අපේ භාෂාවෙන් කියනවා NPP විසින් ගොඩනගන ලද බිස්නස් ෆෝරම් එකේ විධායක සභිකයෙක් ඔබ ගැන යම් දෙයක් කතා කළොත් සුපින්
1: ඔව් සාලිය ඇත්තටම මේක මේ මේ NPP එක මම කියනවා නෙවෙයි මේකට ඇත්තටම හැමෝගෙම සහභාගීත්වයෙන් තමයි මේ අපි ඇත්තටම මේ ඕස්ට්‍රේලියාවේ සහ විශේෂයෙන් මෙල්බර්න් වල ඉන්න අපේ බිස්නස් ප්‍රජාව එක්කව කරගෙන ඕස්ට්‍රේලියන් ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් කියලා තමයි ඇත්තටම අපි මේක පිහිටවගෙන තියෙන්නේ ඒකට ඇත්තම කියනවා නම් මෙල්බර්න් ඉන්න සියලුම ව්‍යාපාරික ව්‍යවසායකයින් එකහු කරට සම්බන්ධ වෙන්න පුළුවන් ඕගනයිසේෂන් එකක් තමයි අපේ මේ ශ්‍රී ලංකන් ඕස්ට්‍රේලියන් ශ්‍රී ලංකන් බිස්නස් ෆෝරම් එක කියන්නේ ඇත්තටම
2: සුපින් පහුගිය සතියේ නෙමෙයි ඊට ඉස්සර වෙල සතියේ දැන් ඔබ විශාල වැඩසටහනක් කරා ලංකාවේ කර්මාන්ත ඇමති සුනිල් හඳුනැති මහත්මයාත් මෙහි පැමිණලා ඒ වැඩසටහනේ කොහොමද ඒ වැඩසටහනේ ප්‍රගතිය ගැන ඔබට කියන්න
1: පුළුවන්ද? ඔව් ඇත්තටම රජිත් මහත්මයා මේක අපිට ඇත්තටම අතිසාර්ථකව පැවැත්තුවා. ඒක කියන්නේ ඇති අපි මේක සංවිධානය කරපු නිසා නෙවෙයි ඇත්තටම මේකට සහභාගී වුණ අයගේ තියෙන ප්‍රතිචාර මත අපි හිතනවා ඇත්තටම හොඳ සාර්ථක ඉවෙන්ට් එකක් වුණා ඒක. ඒකට සම්බන්ධ වුණා අපි ඇත්තටම අපි ඒක පටන් අපි ඒක පවත්වාගෙන ගියේම අරමුණු කිහිපයක් ඇතුව ඒකේ පළවෙනි එක තමයි මෙහි ඉන්න බිස්නස් ප්‍රජාවට නෙට්වර්ක් එකක් හදාගන්න සහ එකිනෙකා අතර හඳුනා ගැනීම තමයි එක පරමාර්ථයක්. අනික් එක තමයි මෙහි ඒ තියෙන බිස්නස් වලට අපි ප්‍රවර්ධනයක් ලබා දෙන්න කොහොමද අපේ ඉන්න මේ බිස්නස් ප්‍රජාවේ ඉන්න කට්ටියට. ඊට පස්සේ අනික් අරමුණ තමයි දැන් මෙහි එහෙම බිස්නස් ප්‍රජාවෙන් යම් කිසි දෙයක් ශ්‍රී ලංකාවට කිරීමට බලාපොරොත්තු වෙන කට්ටියට ඒ මඟ පෙන්වීම තමයි ඊළඟ බලාපොරොත්තුව. ඉතින් එතනදී අපි මයික්‍රෝ බිස්නස් ඒ කියන්නේ කුඩාම එකේ ඉඳන් මහා පරිමාණයක දක්වාම ඉන්න කට්ටිය එදා අපේ මේ බිස්නස් ෆෝරම් එකට නයිට් එකට ඇවිල්ලා ඒ කට්ටිය එකිනෙකා වඳුනාගෙන අපේ තියබ්බ අපි බලාපොරොත්තු ටික සාක්ෂාත් වුණායි කියලා තමයි මගේ නම් අදහස.
2: ඔසුපින් දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ විශාල වශයෙන්ම ව්‍යාපාර කරන බොහෝ පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකිකයෝ. ඔවුන් ඕස්ට්‍රේලියාව තුල ව්‍යාපාර කරලා ඉතාමත්ම ඉහළට ගියපු අය. එතකොට මේ වගේ කෙනෙකුට ඔබ ආරාධනා කරන්නේ නැත්නම් ඔබගේ සංවිධානය ආරාධනා කරන්නේ මේ ව්‍යාපාර ලංකාවට අරගෙන ගිහිල්ලා මීටත් වඩා ලාභ ලබන්න පුළුවන් කියලාද? එහෙම නැත්නම් ලංකාවට ඔවුන්ගෙන් සේවයක් කරන්න කියන එකද මූලික පරමාර්ථය?
1: ඔව් ඒක අපිට මෙහෙමයි. දැන් ඉස්සල්ලා කිව්වා වගේ ප්‍රධානම මේක තමයි අපි මේ ඉන්න අපේ කමියුනිටි එක ඇතුලේ ඉන්න අපේ බිස්නස් ප්‍රජාවගේ නෙට්වර්ක් එකක් සහ ඒ කට්ටිය හඳුනා ගැනීම තමයි පළවෙනි පරමාර්ථය. ඊට පස්සේ ඊළඟ පරමාර්ථය තමයි අපි කොහොමද ඒ කට්ටියට මෙහි ප්‍රවර්ධනය කරන්නේ.
2: ඔසුපින් මං හිතන්නේ මේ පොඩ්ඩක් මම ගියා මේ ටෙලිෆෝන් එක අවුට් ගියාද මගේ මට හිතන හැටියට. අපි සුපින් ආපහු නැවතත් සම්බන්ධ වෙන තුරු
0: සුපින් යල් සම්බන්ධ වෙනවා. යප්. ඔව් සුපින්.
2: සුපින්. අපිට පොඩි තාක්ෂණික දෝෂයක් තියෙනවා. අපි ඒක හදාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ සාලිය මං තැන් සුපින්ට
0: අපිට සුපින්ව සම්බන්ධ කරගන්න අපි චින්ගල් එකට යමු රංජිත්.
3: ජාතික වගකීම් අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සියතටගත් සුපිරි වාර්තාකරණය ශ්‍රී ලාංකිකයන්ගේ හද විහිර හඳුනාගත් ලක්මිහිර
2: සුපිනින්නවද
4: හිතන්නේ අපිට පොඩි ගැටලුවක් තියෙනවා සුපින්න සම්බන්ධ කිරීම පිළිබඳව අපි ගීතේක ගිහිල්ලා ඉවරලා සුපින්න
5: අපි ජින්ගල් එකට යමු සුරංජිත්
4: අපි සුපින් සම්බන්ධ කරගනු ඊට පස්සේ නැවත ගීතේක ගිහිල්ලා

0: Hello.
1: පින් සම්බන්ධ වෙලා තියෙනව නැවතත් අපි අතරමැදිදී නැවතුණ තැන ඉඳලා කතා කරමු. ආයෙත් තාක්ෂණික දෝෂේ ඒ විදිහටම තියෙන වගේ දැනෙනවා. සුපින් පොඩ්ඩක් අපි මේක තාක්ෂණික දෝෂය හදාගෙනම කතා කරන්න බලමු.

මං හිතන්නේ අපිට සුපුන් සම්බන්ධ කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා සාලිය මේ සුපුන් ඔබට ඇහෙනවද අපිව සුපුන් මං හිතන්නේ ඒ තාක්ෂණ දෝෂය ඒ විදිහටම පවතින මොකක් හරි යම් කිසි ගැටලුවක් තියෙනවා අපි සුපුරුදු වැඩසටහනට යනවා සුපුන්ව මං හිතන්නේ තව ටිකකින් අපි කොහොම හරි සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා

0: හිතන්නේ මේවත අපිට සුපුන්ව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා කියලා හිතනවා. අසන්නනි සුපුන් ඔබ රැඳී ඉන්නවද?
1: ඔව් මම රැඳී ඉන්නවා.
0: ඔව් සුපුන් සමා වෙන්න මේ පොඩි තාක්ෂණික දෝෂයක් ඇති වුණා අපි මුලින් කතා කර කර හිටියේ. අැතරම අපි සාකච්ඡාවේදී මම මතු කරපු ප්‍රශ්නය තමයි මෙහි සිටින ව්‍යාපාරිකයන්ට ඔබ මොන විදියටද ආරාධනා කරන්නේ ලංකාවේ ව්‍යාපාර කරන්න කියලා? ඒ ගැන තමයි අපි කතා කරමින් හිටියේ සුබන්.
1: ඔව් යම් කිසි මෙහි ඉන්න ව්‍යාපාරිකයෙකුට යම් ව්‍යාපාරයක් ලංකාවේ මේ ආරම්භ කිරීමට කැමැත්තක් හෝ හැකියාවක් තියෙනවා නම් ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන, ඒ කියන්නේ කොහොමද එකක් මෙයා කරන්නේ, අපි කොහොමද කියන එක අපි සම්බන්ධ කරලා දෙන්න පුළුවන් වටාපිටාවක් තමයි අපි ඇත්තටම මේ මේ අපි කරගෙන යන්නේ ඇත්තටම කියනවා නම්.
0: සුපුනේ ඇත්තටම මෙතන අපිට මතකයි දැන් ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර නොකරන ප්‍රජාවක් ඉන්න, උන් කැමති ලංකාවට උදව් කරන්න. එතකොට උන්ට තියෙන්නේ ප්‍රාග්ධානය විතරයි, කියන්නේ මුදල් විතරයි තියෙන්නේ. නමුත් උන් දන්නේ නැහැ මොන ව්‍යාපාරයක් කරනවද, කොයි විදියට මොනවද කරනවද කියලා. ඒ වගේම අපි දැකලා තියෙනවා ලංකාවේ බොහෝ වෙලාවට රජයට, එහෙම නැත්නම් වෙනත් ආයතනවලට, රජයට සම්බන්ධ ආයතනවලට බොහෝ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා මුදල් හිඟකම නිසා නොවන. එතකොට මේ කාරණා දෙක එකට සම්බන්ධ කිරීමට ඔබගේ ව්‍යාපාරේ ප්‍රජාවත් සමග සම්බන්ධීකරණය කිරීමේ හැකියාවක් තියෙනවද? මෙහි ප්‍රාග්ධානීය තියන අය ඉන්නවා, හැබැයි උන් දන්නේ නැහැ මොනවද ලංකාවේ කරන්න ඕන කියලා. ලංකාවට තියෙනවා ලංකාවේ ආයතන වලට අපි හිතමු ප්‍රාදේශීය සභාවකට යම් කිසි දෙයක් කරන්න ඕන කමක් තියෙනවා. එතන පොඩි ව්‍යාපාරිකුත් වගේ එකක් කියලා හිතමු. එතකොට මේ දෙක සම්බන්ධ කිරීමට වගේ හැකියාවක් තියෙනවද?
1: ඔව් අපේ ඇත්තටම අරමුණ ඒක තමයි. දැන් අපි එහෙ තියෙන ව්‍යාපෘති මොනවද කියන එකේ තියෙන ඒ පිළිබඳ දැනුවත් වීමක් අපි ප්‍රථමයෙන් අපි ඒ ගැන හොයා බලලා ඊට පස්සේ ඒ තියෙන ඔපොචුනිටීස්, එතකොට අපිට පුළුවන් මේ තෙක්ක මේ සංනිවේදනය කරලා අපිට ඒ දේවල් ටික හදලා දැන් දැනට අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ගන්න පුළුවන් එහෙට අවශ්‍ය එහෙට දැනට යම් කිසි ව්‍යාපෘති තියෙනවා නම් ඒ ගැන අපිට දැනුවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා ඇත්තටම කියනවා නම් ඊට පස්සේ ඒවා මේ ප්‍රජාවට අපිට ඒක සංනිවේදනය කරන්න පුළුවන්.
0: දැන් මේ අපේ අසන්නන්ට ඒ විදිහ අදහසක් තියෙනවා නම් කොහොමද ඔබත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්?
1: ඒ අපේ තියෙන ඇත්තටම වෙබ්සයිට් එකට හෝ මම අපේ මේ සභාපති මේ අමනුගම මහත්මයාගේ හෝ ගේ නම්බර් එක අපිට පුළුවන් මේ ඔබට මම දැන් ඒ නම්බර් එක දැන් ඒ මනු අමුරුගම අපේ සභාපති තුමාගේ නම්බර් එක දැන් දෙන්නද කොහොමද?
0: ඒ නම්බර් එක ඒ අංකේ කිව්වොත් අපිට පුළුවන් එතකොට අපේ අසන්නන්ට ඒක ලියා ගන්න පුළුවන්, ඊට පස්සේ කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. කියන්න සභාපති මනෝ අමුණුගමගේ අංකේ මොකද්ද? සුපුන් අංකේ හොයාගෙන අපිට ඒ ගැන කියන්න පුළුවන්. ඒ වගේම සුපුන් දැන් මේ ව්‍යාපාර ප්‍රජාවේ දැන් ඔබ පහුගේ සතියේදී කරපු ඒ වැඩසටහනේදී ප්‍රගති සමාලෝචනයේදී ඔබ කිව්වා මේ යම් යම් අරමුණු වගේ තිබුණා කියලා. එතකොට ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද?
1: ඔව් ඇත්තටම දැන් අපේ බලාපොරොත්තු උනේ නෙට්වර්ක් එක බොහොම හොඳ ආකාරයෙන් කට්ටියගෙන් මේ දේ ඇත්තටම වුණා. මොකද අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ පැයක විතර මේ කියන්නේ පළමුවෙන්ම ආපුවම කොක්ටේල් මොක්ටේල් වගේ මේකකින් තමයි අපි පටන් ගත්තේ. එතකොට ඒකෙදි අපි අරමුණු වෙන්නේ ආපු කට්ටිය එකිනෙකාට හඳුනාගෙන තමන්ගේ තියෙන අදහස් හුවමාරු කරගෙන තමන්ගේ බිස්නස් කාඩ් මොනව හරි තියෙනවා නම් ඒ හුවමාරු කිරීමට අපි පැයක වගේ කාලයක් ඒ සඳහා යොදා කරලා තිබුණා. ඒක අතිසාර්ථකව ඒ දේ සිදු වුණා. ඊට අමතරව අපි මේ දැන් තියෙන මේ ඒ කට්ටියගේ තියෙන බිස්නස් ප්‍රොමෝෂන් තියෙන මේවා කරන දේවල් වලට අවස්ථාවක් සලසලා දුන්නා ස්පොන්සර් කරපු වගේ කට්ටියට පුලප් බැනර්ස් එතකොට එයාලගේ තියෙන ෆ්ලයර්ස් ඒ වගේ දේවල් හුවමාරු කරගැනීමට සහ අපි ඒ ගැන සූනියර් එකක් ඒ ටික ප්‍රවර්ධනය කරා ඒ පැත්තෙන් ඒවා ටික මේ තමයි අපි විශේෂයෙන් මේ ඒ අවස්ථාවේදී කරේ ඊට අමතරව යම් කිසි ඉන්ෆර්මේෂන් පාස් කිරීමකුත් අපිට කරන්න පුළුවන් වුණා ඒ අවස්ථාවේදී ඇත්තටම
0: ඉතින් ඔබලා දැන් මේක මේ සංවිධානය කරනකොට ඔබලා බලාපොරොත්තු වෙනවා යම් කිසි පිරිසක් පැමිණේවි කියලා ඒ සහභාගීත්වය පැත්තෙන් බැලුවොත් එහෙම සංඛ්‍යාත්මකව
1: සංඛ්‍යාත්මකව ඇත්තටම අපිට 300 ඇත්තට මේ හෝල් එකේ අපිට තියෙන පුළුවන් උපරිම ප්‍රමාණය 350යි ඒ උපරිම 350ම සහභාගීත්වයක් තිබ්බා 350කටම සහභාගීත්වයක් ඇත්තටම අපිට පොඩි කම්ප්ලේන් එකකුත් ආවා මොකද ඊට පස්සේ අන්තිම අපි සතියක් විතර වෙනකොට අපි ඒ ටිකට් නිකුත් කිරීම අපි නැවැත්තුවා මොකද අපිට ඊට වඩා ප්‍රමාණයක් ඒකට මේ ගන්න බැරි නිසා ඒ නිසාම අපිට කම්ප්ලේන් වගේ තා මොකද ගොඩාක් පිරිසක් අන්තිම අවස්ථාවේ සහභාගී වෙන්න මේ ඉල්ලීම් කරලා තිබ්බා
0: ඔව් මම හිතන්නේ ඉදිරියේදී නැවතත් මේ වගේ වැඩසටහනකදී ඔවුන්ට සහභාගී වෙන්න පුළුවන් වේවි සුපුන් ඇත්තරම මේ අවස්ථාවේදී ඔව් මම හිතන්නේ ඉදිරියේදී නැවතත් මේ වගේ වැඩසටහනකදී ඔවුන්ට සහභාගී වෙන්න පුළුවන් වේවි සුපුන් ඇත්තරම මේ අවස්ථාවේදී අපිට සම්බන්ධ

0: මැකනිකල් සර්විසස් ඒ වගේ. ඉතින් අපි බලපු මේකෙන් තියෙන ටිකක් තව ජයග්‍රහණයක් තමයි මේ යං ජෙනරේෂන් එකේ තිබ්බ සහභාගිත්වය. කියන්නේ ඒක මං හිතන්නේ ගොඩක් මේ ඉන්න අපේ ප්‍රජාවටත් සන්තෝෂ වෙන්න පුළුවන් කාරණයක් වෙනවා. ඒක ඇත්තම කියනවනම්
1: ඔව්, ඇත්තටම තාරුණ්‍ය තමයි අපේ අනාගතය. තාරුණ්‍ය ලංකාවේ සුභසිද්ධිය ගැන සහ ඔවුන්ගේ සුභසිද්ධිය ගැන උනන්දු වීම ඇත්තටම සතුටට කරුණක්. ඔබ අමනුගම් මහත්මයාගේ දුරකථන අංකය සූදානම් නම් එයත් ප්‍රකාශ කරලා අපිට මේ වැඩසටහනේ සමු ගන්න පුළුවන්.
0: ගොඩක් ඉන්න
1: අපි බලාපොරොත්තු වෙනවා මේ එහෙම නැත්නම් අපිට පසුව මේ අංකය ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබට පුළුවන් අපිට
0: ටෙක්ස්
1: මැසේජ් එකකින් එවන්න පුළුවන්. අපි අමරගම් මහත්මයාගේ දුරකථන අංකය පසුව සඳහන් කරනවා. ඉතින් මේ අවස්ථාවට සහභාගී වීම ගැන ලක්මිහිර වෙනුවෙන් සුපින් බණ්ඩාර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.
0: ඔව්, ඒත් එක්කම ඔබ දෙපළටම මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.

0: මේ අවස්ථාවදී අපත් සමග සම්බන්ධ වෙනවා ජාතික ජන බලවේගයේ මෙල්බන් කැඳවුම්කරු පුබුදු නුවන් සමරවීර මහත්මයා. ආයිබෝන් පුබුදු.
1: ආයිබෝන් මන්ජිත්.
0: පුබුදු, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ අපගේ ගුවන් විදුලියත් සමග සම්බන්ධ වීම ගම ජාතික ජන බලවේගයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් නිරන්තරයෙන්ම ලක්මීර ගුවන් විදුලියත් සමග සම්බන්ධ වෙමින් සංවාදවල යෙදෙනවා. විශේෂයෙන්ම අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ පුබුදු ජාතික ජන බලවේගයටත් ජනතා විමුක්ති පෙරමුණටත් මෙල්බන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් යම් චෝදනාවන් එල්ල වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ඇමතිවරුන් සම්බන්ධ කර ගැනීමේදී මෙල්බන් ජාතික ජනබලවේගයේ කමිටුව මේ ගුවන් විදුලි ආයතනවලට යම් කිසි තහංචි පනවනවා කියන එකක්, ඒ වගේම ඔවුන් සමග සාකච්ඡා කළ යුතු මාතෘකාවන් මොනවද කියලා නියම කරලා ඒ අනුව විතරක් කතා කරන්න යයි නීති පැනවීමත්, එතකොට මාධ්‍යවේදීන් විදියට ඒවා අනුමත නොකිරීමත් පිළිබඳව ගැටලුවක් පැන නැගිලා තියෙනවා. පුබුදු, ඔබට මේ ගැන යමක් කියන්න පුළුවන්ද?
1: ඔව්, අපි පොඩ්ඩක් ඒක කතා කරොත් ඕක අර අපි මං හිතන්නේ මතුවෙන්නේ අර පහුගිය හඳුන්නෙත් සහෝදරයා මෙහිතාවනේ මේවා එකට. අපි දැන් විශේෂයෙන් ඒ අවස්ථාවේ අපි මං හිතන්නේ ඔබතුමා එක්කත් ඔයිට ඉස්සෙල්ලා කතා කරා. අපිට ඔයිට ඉස්සෙල්ලා අනුර සහෝදරයා මෙහිතාවා. එතකොට ඒ අවස්ථාවේ අපිට අර පොතු මාධ්‍ය වැඩක් පුළුවක් හදාගන්න බැරි වුණා ඇත්තටම. ඒතකොට ඒක අපි පැත්තෙන් වුණ අතපසු වීමක් විදිහට අපි දැක්කහ. ඊට පස්සේ අපි ආවන්ගමනයකට ආයේ කවුරු හරි ඒ වගේ ප්‍රධාන සහෝදරයෙක් කෙනෙකුට අපි මාධ්‍ය එක සාකච්ඡාවක් මාධ්‍යට නිරාවරණය කරන වැඩසටහනක් කරනවා කියලා. ඊට පස්සේ විජි සහෝදරය ආවා. එතකොට විජි සහෝදරාවේ රාජතාන්ත්‍රික රැස්වීමකට එතකොට වෙලාව එහෙම වෙලාවක් නැතුව ගියා. මොකද එයා මෙහි කැම්බරාවල විදේශ ඇමති ඒ වගේ විශාල සාකච්ඡා ප්‍රමාණයක් දාගෙන තමයි ආවේ. ඒකට වෙලා නැතුව ගියා. අපිට ඒක ගන්න බැරි වුණා. ඒතකොට දැන් හඳුන්නේ සහෝදරය අපි මේ බිස්නස් ෆෝරම් එකට මෙහි ඉන්න ආයෝජකයෝ හා ඉන්වෙස්ටර්ස්ලා ඒ වගේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් කරන අය හම්බෙන්න තමයි මිසර ආවේ. එතකොට ඒ අරමුණු කරගෙන අපි මාධ්‍ය සාකච්ඡාවක් හැදුවා. දැන් ඒ මාධ්‍ය සාකච්ඡාවේ මම හිතන්නේ අපි ඔබතුමාටත් ඒකේ ලිම එවලා ඇති. එතකොට ඒකේ පැහැදිලිව තියෙනවා මේ ඉන්න හේතුව තමයි මෙන්න මේ ලංකාව දැන් අලුත් ආර්ථික වැඩපිළිවෙලක් ඇතුළේ ඉස්සරහට යනවා. එතකොට ඔය ඉස්සෙල්ලා විජි සහෝදරයා ඇවිල්ලා මෙහි රාජතාන්ත්‍රික මැදිහත් වීම කරලා ඊට පස්සේ මෙහි ආසක් සංවිධානයට සම්බන්ධ වෙන්න ඕස්ට්‍රේලියාව ඒකේ ප්‍රධාන රටක් නව ශ්‍රීලන්තයටත් ගියා. ඒකේ රටවල් දෙක ප්‍රමුඛ කරගෙන මෙහි රජයන්ට ආරාධනා කරලා අපිට සමාජිකත්වය දෙන්න කියලා ඉල්ලා සිටලා ඒකෙන් ඊළඟ පියවර තමයි ලංකාවට ආයෝජන, ඒතකොට විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන, ඒතකොට මෙහි තියෙන මේ දැනුම ඒ වගේ දේවල් අරගෙන යන පාලම හදන එක. ඒකට තමයි හඳුන්නේ සහෝදරයා ආවේ. ඒතකොට අපි ඒකේ අවස්ථාවක් අරගෙන අපි මෙහි ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එකෙන් තමයි ඒක හොස් කරේ. එතකොට ඒකටත් අපි කියලා අපි අවස්ථාවක් අරගෙන අපි මාධ්‍යවලට දුන්නා මෙන්න මේකට තමයි ප්‍රධාන වශයෙන් එන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිස්නස් වර්ධනය කරන්න, ඉන්වෙස්ට් ලංකාවට ගෙනියන්න, ඒ වගේම ටූරිසම් ප්‍රමෝට් කරන්න, ඔය වගේ වැඩ ටිකකට තමයි එන්නේ. හැබැයි මේකට ඔබ සම්බන්ධ වෙන්න ඔබට තියෙන ප්‍රශ්න අහන්න කියලා. එතකොට කිසිසේත්ම මාධ්‍ය වාසනයක් නැහැ. ඒක මං හිතන්නේ දැන් මෙහෙමනේ මෙහෙ හැම එකටම රංජිත් මහත්තයා තියෙන අර මෙහෙ ඉන්නවනේ ජාතික ජන බලවේගයට ජවිපෙට මඩ ගහන කීප දෙනෙක්, ඔය කොමිට රේඩියෝ කරන එකනේ දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ උදේ ඉඳන් හවස වෙනකම් මඩ ගහන එක. දැන් ඕගොල්ලන්ගේ රේඩියෝ එකේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් වෙනවනේ. අපි හරි කැමති ඒකට. ඒක තමයි වෙන්න ඕනේ. අපි කියන්නේ අපි සරතෝබද්ද ඔක්කොම දන්න ඔක්කොම හරි. එහෙම නැහැ. අපේ අඩුපාඩු තියෙනවා. ඒකට ඒක පෙන්නලා දෙන එක අපි හරි කැමති. ඉතින් අර ඒ වගේ කට්ටිය පොඩි ඒකට ක්‍රියේෂන් එකක් කරා මේක තමයි මේ මාධ්‍ය සාකච්ඡාවට ආව සෙනඟ මෙච්චරයි කියලා. ඇත්තටම ප්‍රධාන මාධ්‍ය දැන් ඔබතුමාලා ආවා. එතකොට ඔස්ලංකා ආවා. මෙහි තියෙන ප්‍රධාන මාධ්‍ය ඔක්කොම වගේ ආවා. එතකොට රේඩියෝ වල යූටියුබ් වල කට්ටිය 15ක වගේ පිරිසක් එදා නියෝජනය කරා. අපි හිතන්නේ ඒක හොඳනම් ප්‍රමාණවත්. එතකොට ඒක දාලා ඒකේ ෆොටෝ එකක් දාලා ගැහුවා මේ කවුද මේ හඳුන්නේ සහෝදරයාගේ සාකච්ඡාවට ආව කට්ටිය කියලා. ඉතින් ඇත්තටම මේ අන්තිමට අපිට ඒක අර නෙගටිව් කැම්පේන් එක අපිට පොසිටිව් වුණා අන්තිමට. ඉතින් ඇත්තටම අන්තිමට ඒගොල්ලෝ කරේ හොඳ වැඩක්. ඉතින් ඕකමනේ උනේ මේ විසවදර ආපු වෙලාවේ. ඒකෙත් අර ඒ වෙලාවේ මොකද තමිල් සාකච්ඡාව පොඩ්ඩක් తీරකොට කට්ටියත් ඒකක් බොන්න ගියා. ඒකේ ෆොටෝ ටිකක් දාලා ගැහුවා.
0: ඉතින් පුබුදු මෙතන තියෙන ඉෂුව එක මෙහෙමයි. අපිට මෙහෙමනේ, අපි ප්‍රායෝගික දේශපාලනයක් කරන මිනිස්සු. අපිට මේ ප්‍රායෝගිකතලයේ දේශපාලනය තුළ ඉඳගෙන අපට අර UNP ශ්‍රී ලංකා කාර්යය වගේ ඔය බයිලගතරන් දෙපහළු මේ අවුත්සනක ඕන තරම් ඇවිල්ලා හිටියා, අර කට්ටිය ඇවිල්ලා හිටියා, මේ කට්ටිය ඇවිල්ලා හිටියා කියනට වඩා අපි මෙතන කිසියම් අටුපාඩුවක් වුණා කියලා මම දකිනවා. මෙහෙමයි, ඒක දකින මම කතා කරන්න එතන ඔයාට සාමාන්‍යයෙන් අවබෝධ වෙන තැනක ඉඳන්. ඔතන ඔබ දන්නවා මේ මෙල්බන් ඉතිහාසය පුර මේ මම තමයි ඔබට විරුද්ධෝගී සතිය චෝදනාව ඉදිරිපත් කළේ ලක්මීරේ. ඉතිහාසය පුරා මේ මෙල්බන් වල අපි දන්නවා තියෙනවා මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වෙලා. මේ විවිධ ඇමතිවරු එන්නේ මේ මාධ්‍ය සාකච්ඡාව වලට ලංකාවෙන් ටිකට් තරම් මෙහෙට එන්නේ නැහැ. විවිධ ඇමතිවරු මේ රටට එන්නේ විවිධ ව්‍යාපෘති විවිධ කාර්යයන් සඳහා. ඒ ආපුහම මාධ්‍යත් එක්ක සාකච්ඡාවට එකතු වෙලා ඒ මාධ්‍ය තුලදී ඒ මාධ්‍යකරුවාගේ තියෙන මාධ්‍ය නිදහස සහ ඒ කියන්නේ අභාෂණීය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උපරිම විදිහට භාවිත කරලා ඔහු විවිධ ප්‍රශ්නත් එක්ක දේශපාලකයාට ගැටෙනවා. එතකොට දේශපාලකයා දේශ ඇතරම මෙහෙමනේ පුබුදු
1: ඒ අවස්ථාවේ කිසිම එකට
0: ප්‍රශ්නයක් නෑ නෑ නෑ නෑ මම කියන්නේ
1: මේ සාකච්ඡාවේ
0: මේ එහෙම පුබුදු පුබුදු අවංකවම 3D සෙඩ් එක ඇවිල්ලා හිටියේ නෑ, චරිත ඇවිල්ලා හිටියේ නෑ, චරිත දිසානායක ඇවිල්ලා හිටියේ නෑ.
1: මෙහෙම අපිට එහෙම එක එක කියනවා
0: නම් ඊළඟට ඔස්ලංකා වුණත් අවංකෝ ඇවිල්ලා හිටියේ නෑ ඔස්ලංකා TV එකේ. මම පුබුදු දැන් අපි
1: නෑ
0: මම පැහැදිලිවම කියනවා කිසියම් මාධ්‍යයක් නෑ මම කියන්නේ පුබුදු මින් ඉදිරියට නෑ නෑ නෑ අපේ රොෂාන් මට එන්ඩිස්සලා කතා කරුවා රොෂාන් එනවා කියලා. හරි අයිය මම යනවා කියලා. නමුත් ලක්මිහිරේ රිප්‍රසන්ටේෂන් එක එතන තිබ්බේ නැහැ. රොෂාන් මට කතා කරුවා එන්ඩිස්සලා. රොෂාන් ගියා එතන. රොෂාන් කියලා අයිය මේක ලයිව් කරනවා මම. හරිද? නෑ ඇත්තරම මේ පුබුදු අද මෙතන කතාවේදී බලාපොරොත්තු වෙන්න ඕනේ මේ වගේ දෙයක් ආය මෙල්බන් වල නොවන විදිහට වැඩ කරන්න ඕනේ. අන්න ඒක පුබුදු නායකයා විදිහට ඒකට තීන්දුව తీරන ගන්නවා නම් මම හිතනවා ඒක හරි නිවැරදි කියලා.
1: ඔබතුමා තමයි ප්‍රශ්නයක් හදාගෙන මෙතන ඒක මතු කරගෙන තිබ්බේ. අපිට ඒක ගාණක්ම නැහැ.
0: නෑ නෑ ඉතින් ඔයා පුබුදු මෙහෙමනේ නෑ මෙහෙමනේ ප්‍රේක්ෂකයා බුද්ධිමත්. හරිද? අපි අල්ලාපසල්ලාප මොනවත් මේ රේඩියෝ එකේ කළාට ප්‍රේක්ෂකයා බුද්ධිමත් විදිහට මේක අහනවා දකිනවා. අපි කියන එක බොහොම සුන්දර විදිහට අර සුක්‍රිබටිල්ලංගේ ගීතේ නන්දාමාලනී කියනවා වගේ සුක්‍රිබටිල්ලංගේ ගීත අපි මෙතනවිලා කියන්න අවශ්‍ය නැහැ.
1: මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා අපි ඒක සම්පූර්ණ වීඩියෝ එක YouTube එකේ තියෙනවා. මම මේකට මම රංජිත් මහත්තයා ඒක Facebook එකේ ඒ මේවක දාන්න අපි ඉල්ලා සිටිනවා. එතකොට මේ ප්‍රේක්ෂකයෝ තීරණය කරයි කවුද හරි කවුද වැරදි කියලා. අපි සම්පූර්ණ වීඩියෝ එක ඒක අපි දන්න ඕක. අපි දන්න ඕක විදියට ගහනවා කියලා දන්නවා.
0: පුබුදු මොන වීඩියෝ
1: එකේ වීඩියෝ එක තියෙනවා.
0: පුබුදු සමාන පොඩ්ඩක්. පුබුදු මොන වීඩියෝ එක ගැනද ඔය කතා කරන්නේ? මාධ්‍ය සාකච්ඡාවත් විච්ච වීඩියෝ ගැන.
1: මාධ්‍ය සාකච්ඡාවේ ඒකමාරේ වීඩියෝ එක තියෙනවා. අපි ලින්ක් එක දෙන්නම් පොඩ්ඩක් ඒක දාන්න. එතකොට කට්ටියටම මේ ප්‍රේක්ෂකයන්ටත් ඒක බලන්න පුළුවන්. එතකොට තීරණය කරන්න පුළුවන් කවුද හරි කවුද වැරදි කියලා. එතන මේ පොදු ප්‍රශ්න අහනවා. සාලිය මහත්තයා එතන හිටියුනේ තින්දා ඒක ගැන දන්නේ නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ අපි මේ වීඩියෝ එක දාමු. නේ එතනින් එහාට මේ ප්‍රශ්නේ එතකොට ප්‍රේක්ෂකයෝ තීරණය කරයි.
0: ඔව් දැන් මෙතනදී මම නැවතත් මැදිහත් වෙන්න දැන් මාධ්‍ය සාකච්ඡාවක් විදියට සංවිධානය කරපු අවස්ථාවේදී මෙල්බන් වල සමහර මාධ්‍යයන් එය වර්ජනය කිරීමක් කරාද? එහෙම නැත්නම් ඔබ ඒ සමහර මාධ්‍යයන් වලට ආරාධනා නොකර සිටියද?
1: ඔන්නෑ මෙහෙමයි අපි දැන් මෙහෙම එකක් තියෙනවානේ රංජිත් මහත්තයා. දැන් ලංකාවේදී හිරු එකට අපි කියන්නේ නැහැ මොනවා. හරි? ඒ වගේ මෙහි තියෙන මාධ්‍ය එකක් තියෙනවා. ඒ මාධ්‍යයට අපි යන්නේත් නැහැ. ඒ මාධ්‍ය මඩ ගහණෙක් කරන්නේ. ඒතකොට කෙලින්ම අපි කියනවා මාධ්‍යෙත් ඒ මාධ්‍යයට අපි පෙනී සිටින්නෙත් නැහැ. අපි ඒගොල්ලන්ට ඉන්වයිට් කරන්නේත් නැහැ. ඒගොල්ලෝ මඩ ගහණ එක තමයි කරන්නේ. අපි කියන්නේ මේක ඇතුලේ මාධ්‍ය ඇතුලේ ලංකාවේ තාම ඒක කරන්නේ මඩ ගහනවනේ ලංකාවේ ඒක කරන්නේ තාම මාධ්‍ය සංස්කෘතිය හරියට හැදිලා නැහැ ඒකට අවශ්‍ය නීතිමය ආවරණයක් නැහැ මෙහෙම නෙමෙයි මෙහෙ තියෙනවා මෙහෙ බෝඩ්කාස්ටිං ඇට් එක තියෙනවා කමියුනිටි බෝඩ්කාස්ටිං ඇට් එක තියෙනවා ඇක්මා එක තියෙනවා ඒකට ඒ වගේ අසාධාරණ විදිහට කවුරුත් පුද්ගලයෙක්ට එහෙම මඩ ගහන්න එහෙම කරන්න බෑ එතකොට එහෙම කරනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි කියන්නේ අර අපි කියන්නේ අතීතයේ දැන් වෙලා ඉවරයි. අපි කියන්නේ ඉදිරියට අපි ඊටාම සුබවාදීව මේ රට ඉදිරියට උස්සන්න මැදිහත් වෙන්න කටයුතු කරනවා. ඒකට ඔබ හැම දිනාමත් එකතු වෙන්න අපි ආරාධනා කරන්නේ ඒක. අපිට කිසිම මේකේ අර එහෙම කෑල්ලක් නැහැ කාගේවත්. අපි හිතන්නේ මෙහෙම මේ අපි පතින් වැරදි වෙන්නේ නැහැ අපි හරි ඔක්කොම දන්නා එහෙම කවදාවත් අපි හිතන්නේ අපි අපි අතින් අඩුපාඩු වෙනවා අපිට විරුද්ධව පෙන්වලා දෙනකොට අපි ඒක ගන්න සූදානම්
0: මම කැමැති දෙවෙනි චෝදනාවටත් යන්න ඔබට පිළිතුරු දෙන්න පුළුවන් පිළිතුරු දීමේ ආයතන පිළිගැනීම තමයි අපි මේ සාකච්ඡාව පවත්වන්නේ දැන් මෙල්බන් වල ඉඳලා දැන් කවරෝ මාධ්‍යයකට රජය ඇමති කෙනෙකුගෙන් මාධ්‍ය සාකච්ඡාවක් ලබා ගන්න ඕනොත් එහෙම යම් කිසි ගැටලුවක් ගැන ප්‍රශ්න කරන්න ඕනොත් එහෙම ඒ ඇමතිවරයාට කතා කරාම ඒ ඇමතිවරයාට මෙල්බන් මාධ්‍යයකට කතා කිරීම පිළිබඳව යම් කිසි වාරණයක් ඉදිරිපත් කළා තියෙනවද මෙල්බන් ජාතික ජන බලවේගයේ කමිටුව හෝ ජනතා විමුක්ති පෙරමුණේ කමිටුව
1: නෑ රංජිත් මන්ද එහෙම එකක් නෑ මෙහෙම එකක් තියෙන්නේ දැන් බලන්නකෝ දැන් මෙල්බර්න් වලම කමියුනිටි රේඩියෝ දානේවා 10ක් විතර රේඩියෝ ඊට පස්සේ ටීවී ජනල් තියෙනවා 4ක් විතර හරි දැන් ඔය වගේම සිඩ්නි වලත් තියෙනවා හරි බ්‍රිස්බේන් වලත් තියෙනවා ඊව එච්චරම නෑ හැබැයි 4-5ක් තියෙනවා බ්‍රිස්බේන් වලත් තියෙනවා පර්ත් වලත් තියෙනවා දැන් ඉහිං ක්‍රිබ් අහිං අපි ඔය එක මේවයිකදී ආපු එක තමයි දැන් කමියුනිටි රේඩියෝ එකට සාකච්ඡා දෙන්නකොට අපිට එකක් තෝරගන්න බෑනේ දැන් ඇත්තටම අපිට දැන් අපි දන්නා ඕගොල්ලෝ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසම් කරන අපිටත් හිතවත් ඒ වගේ මාධ්‍ය ඉතින් අපිට ඕගොල්ලන්ට විතරක් ඒක දෙන්න බෑ එතකොට අපිට අනිත් විරුද්ධ අයටත් දෙන්න වෙනවා ඉතින් අර අන්මේ ප්‍රශ්නේ නිසා ඉහින් ඉහින් කියලා තියෙනවා දැන් මෙහින් කවුරු හරි එහෙම ඉල්ලනවා නම් ඕගොල්ලන්ගේ ප්‍රාන්ත වලින් ඕගොල්ලෝ සම්බන්ධ වෙන්න අපිට පුළුවන් හැටියට අපි කරනවා දැන් මේ සැරේ චතුරංගාවහම ඔස් ටීවී එකෙන් අපිට එයාට කියලා දිනවා මෙහෙම එන්න කියලා චතුරංගා අපිට කතා කරලා කිව්වා මේ මේකක් තියෙනවා මොකද කරන්න කියලා අපි යන්න කියලා ඉවරලා එහෙම වෙලාවක් තිබ්බොත් ඒක අනිවාර්යෙන් කරනවා එහෙම කවුරුත් වාරණයක් දාලා මේකට යන්න බෑ එහෙම කියලා නෑ රංජිත් මහත්තයා කවුරුත් දැන් අර තියෙන ප්‍රශ්නේ දැන් මේක අර දැන් එහෙම ඒ කියන්නේ මෙන්න මේ රේඩියෝ එකට දෙන්න කියලා අපිට කියන්නත් බෑ මොකද ඒ වගේ කීපයක්ම තියෙන නිසා ඔන්න ඔහොම ප්‍රශ්නයක් තමයි එතන තියෙන්නේ
2: දැන් පුබුදු ඕකේ අනුර කුමාර තිසානායක අපේ ජනාධිපතිවරයාගේ පැමිණීම ඕස්ට්‍රේලියාවට ඒකෙදි තමයි ඕක ලොකුවට ඇතුලේ ඒකෙදි ඔව් ඒකෙදි පැහැදිලිවම බොහොම ලොකුවටම සමාජය තුළ කතිකාවක් නිර්මාණය වුණා මේ පොඩි මාධ්‍යයට දෙන්නේ නැහැ දෙන්නේ SBS වගේ සැලකිය යුතු මාධ්‍ය වලට පමණයි වෙන දෙන්නේ නැහැ කියලා මේක සත්‍යයක්ද
1: නෑ එහෙම නෑ ඇත්තටම අපිට මම ඉස්සෙල්ලා කිව්වේ මම ඔල්ජිස් රංජිත් මහත්තයා කතා කරනකොටත් කියලා දිනවා අපිට අනුරසානායක සහෝදරයා ඉන වෙලාවේ අපේ පැත්තෙන් අතුපසුවීමක් වුණා අපි ඒක සොයගෙන විචනාත්මක දැක්කතාවය ඒ මොකද ඒක තමයි හේතුව දැන් අනුරසානායක සහෝදරයා මෙහි දවස් 3ක් හිටියානේ ඒතකොට අපිට කරන්න තිබ්බ එක දැන් අපි හිතුවෙත් නෑ මෙච්චර ඉල්ලීමක් එහෙම තියනවා කියලා අපිට කිව්වා මාධ්‍ය කීපකින් දෙන්න කියලා එන්න කියන්නේ ඒගොල්ලන්ගේ මාධ්‍යට එකයි යන්න කියලා එතකොටත් අපි ප්‍රශ්නේ තිබ්බේ එහෙම මාධ්‍ය තුනක් විතර ඉල්ලුවාම අපිට වෙලාවක් නැතුව ගියා තුන පැත්තකට යන්න. එතකොට හැබැයි අපිට තිබ්බ වැඩේ තමයි අපින් අතවසුණ එක තමයි අපිට අර වගේ මීඩියා කන්ෆරන්ස් එකක් කරන්න තිබ්බා. එතකොට දැන් අපි එක සුවඥාත්මකව දැක්ක අපි ඊළඟට ඊට පස්සේ තමයි මම අර මුලින්ම කිව්වේ අපි තීරණය කරා ඊළඟට ආයේ ප්‍රධාන සහෝදරයෙක් කිනකොට ඒ වගේ අවස්ථාවක් අපේ මාධ්‍ය කට්ටියටම කියලා දෙනවා කියලා. දැන් ඊට පස්සේ තමයි වීර් සහෝදරය එනකොට අපි ඒ ස්ට්‍රගල් එකේ හිටියා වෙලාවක් ගන්න. හැබැයි දැන් එයාගේ ඔගොල්ලෝ හැම කෙනාම දැක්කනේ යාට මිහි ඉඳ තිබෙන එක පොඩි වරුවයිනේ පැය 4යි 5යිනේ ඉතින් එතකොට තමයි අපි අර සාකච්ඡාව දැම්මේ. එතන සාකච්ඡාවේ QR කෝඩ් එකක් දැම්මේ අර පොදුවේ ප්‍රශ්න අහන ප්‍රමාණය දැන් ගොඩ දෙනෙක් ප්‍රශ්න අහනවානේ ඊට පස්සේ ඇත්තටම එතන හිටියානම් 15ක් විතර දෙනා ප්‍රශ්න යොමු කරා වෙන වෙනම යොමු කරා තමිල් අය යොමු කරා සිංහල අය යොමු කරා ඔක්කොම වෙන වෙනම යොමු කරා. හැබැයි දැන් ඒ කියන්නේ ඒ තරම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙන හින්දා QR කෝඩ් එකක් දාලා ගහන්න කිව්වා. ඒතකොට කට්ටියටම ඒකට දාන්න පුළුවන් නේ. එතකොට ඒකේ උඩ ඉඳන් පල්ලෙහාට ඒකෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්.
2: ඒක තෝරගත්ත ප්‍රශ්න වලට විතරද උත්තර දුන්නේ?
1: QR කෝඩ් එක නෑ. හා ඒකම නෑ පොඩ්ඩක් තමාරක් කියවයි දිස් වෙලා තියෙනවා. ඒක ඉතින් අර එහෙම හිතලා නෙමෙයි.
2: ඔව් ඔබ දන්නවා මේ නලින්ද ජයතිස්ස අපේ ප්‍රවෘත්ති මාධ්‍ය ප්‍රකාශක ඔහු මාධ්‍ය සාකච්ඡාවලදී ලංකාවේ තියෙන සියලුම මාධ්‍ය ඊළඟට සියලුම රජයේ ලියාපදිංච මාධ්‍ය වලට එන්න අවසර දෙනවා. එතකොට ඔහු හැම කෙනෙකුටම අවස්ථාවක් දෙනවා කතා කරන්න. ඒක ඔබ දන්නවා. දැන් අපි ඒක පැත්තක තියමුකෝ. දැන් අපි කතා කරුවොත් දැන් පුපුදුලා ඉස්සර පුපුදු ඊළඟට අපේ අනුරලීනගේ සහෝදරයා කට්ටියම ස්වර්ණ FM ගුවන් විදුලි නාලිකාවට පුද්ගලිකව ඇවිල්ලා සාකච්ඡා සම්මුඛ සාකච්ඡා සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා තියෙනවා. දැන් ස්වර්ණ FM නාලිකාව ද්වේෂයෙන් කියන එක ඇත්තටම මාධ්‍ය සදාචාරයේ කඩකිරීමක්. ද්වේෂයෙන් යම් කිසි විදිහකට ඔබතුමන්ලාට අපහාසයක් උපහාසයක් කරලා තියෙනවද?
1: ඔව්නේ. ඒ දිගටම කරනවනේ ඉතින්. දිගටම කරනවා. ඒක මං කියන්නේ ඔයා දැන් සාලිය කියන එක කඩකිරීමක් කියලා අපි හිතන්නේ කඩකිරීමක් කියලා. එහෙනම් හිරු එකටත් ඒ විදිහනේ. ලංකාවේ හිරු එකට අපේ කිසිම මාධ්‍ය මේ සහෝදරයෙක් කියන්නේ නැහැ. කිසිම කෙනෙක් අපි යන්නේ හිරු එකේ බලය ඔය එක ප්‍රෝග්‍රෑම් එකටත් යන්නේ. ඉතින් අපි කියන්නේ අපි හැබැයි මෙහෙමයි අපි දැන් උනත් කියනවා ඒ සහෝදරුන්ට ඒ කට්ටියට අපිව කන්ස්ට්‍රක්ටිව් කිසිම කරන්න මඩ ගහන්න එපා. උදේ ඉඳන් හවසම අපි චැනල් එක අහලා තියෙනවා. දැන් නම් අහන්නෙත් නැහැ අතරම. ඒ කියන්නේ ඒක පටන් ගත්ත වෙලාව ඉඳන් අර තව ඉන්නවනේ මේ මොකද්ද පක්ෂයක මේ නියෝජිතය කර හරි ඒ මිනිස්යව දාගෙන සම්පූර්ණ මඩ ගහන එකනේ කරන්නේ. අපි දැන් මෙහෙම අපි ඒකේ ඕක මග ඉතරයි තියෙන්නේ. අපි ඇත්තටම ඉස්සරහට ක්‍රියාමාර්ග ගන්නවා ඒවට. ඉතින් එන්න දෙන්න බෑනේ නේද
2: මේ. බොහොම ස්තුතියි මේ ඇත්තරම් පුපුදු. බොහොම ස්තුතියි මේ ඇත්තරම අපි මම අවංකවම අගය කරනවා. මම හිතනවා මාධ්‍ය ශිෂ්ටාචාරයේ සියලුම දෙනා අගය කරනවා ඔබගේ නායකත්වය සහ ඔබගේ මේ ඇත්තරම කියන ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී විලාශය මම අගය කරනවා. ඔබට බොහොම ස්තුතියි පුපුදු. අපි ඔබට චෝදනාවක් කෙල්ල කරා ඔබ ඒකට පැහැදිලිවම නිවැරදිව උත්තර දෙනවා කියලා අද ලක්මීරට එකතු වෙලා ලක්මීරත් එක්ක මේ කතා කළා. බොහොම ස්තුතියි පුපුදු සහෝදරයා. බොහොම ස්තුතියි. ඉතින් ජාතික ජනබලවේගයේ ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නියෝජිත වන පුපුදු නුවන් සමරවීර ඒත් එක්කම මෙතුමාට තියෙනවා ප්‍රොටෝකෝල් වල නොම්බර් එකේ අයිතිය මෙල්බන් වල. මෙතුමා තමයි ප්‍රොටෝකෝල් වලින් මොකද මෙතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුප්‍රාප්තික මන්ත්‍රීවරයෙක්. මම දන්නේ තත්ත්වය තුල ඔබතුමා ප්‍රොටෝකෝල් වල උඩම ඉන්නේ. ඒකින්ද ඔබව මම දන්නේ තත්ත්වය තුල මම දන්නේ මම නිවැරදිද වැරදිද කියලා. ඒ තත්ත්වය තුල ඔබතුමා ජනතා නියෝජිතයෙක් විදිහට තමයි අපි මාධ්‍ය විදිහට අපි සලකන්නේ. ඒක ඉස්සරහට ආරක්ෂා කරાવી කියන චේතනාවෙන් මං සමු ගන්නවා. ඔ පොබුදු කතා කරන්න දෙන්න.
1: ගොඩ පොඩි එක මේ විදිහට එහෙම යතරමත් තාලි මෙහෙම එහෙම මේව එකක් නැහැ. ඔයා දන්නවනේ අපි මේක ඇතුලේ වැඩ වෙන විදිය ඉතාම ප්‍රජාන්තවාදීව අපි කායිකවත් එහෙම අමනාපයක් මේව එකක් නැහැ. දැන් අර උදාහරණයක් තව කිව්වොත් එහෙම අර මේව එකේ පොඩ්ඩක් මතු වුණා අර ඔබතුමාගේ උන් මේ ඒ කියන්නේ දැන් මිහි කවුරු හරි ඕනම කෙනෙක් දැන් ඔය මේ මොනා හරි මීටින් එකක් කියන්නකෝ ඔය ප්‍රයිම් මිනිස්ටර්ත් එක්ක මීටින් එකක් කියලා හඳුන්නේ ති සහෝදරයාගේ සාකච්ඡාවේදී අපිට ආරංචි වුණා. හරි එතකොට දැන් අපිටත් කිව්වා මෙන්න මෙහෙම අවස්ථාවක් දෙන්න කියලා. ඒතකොට අපේ පැත්තෙන් අර තියෙන එක තමයි දැන් මොකක් හරි වැඩක් අපි ඕගනයිස් කරනවානේ සති මාසෙකට ඉස්සෙල්ලා. එතකොට ප්‍රෝග්‍රෑම් එක දා ගන්නවා. දැන් බැරි වෙලා ඉතින් දැන් අපිට දැන් අපිට හෙට එන්නේ කියලා අද කියනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් ඉන්නවා ඒ වණ්ඩේ සෙට් එක ඒක වටිනවා ගොඩක් කියලා. ඉතින් දැන් අපි ඒක අගේ කිරීමක් කරන්නේ නැතුව නෙමෙයි. දැන් වැඩේ තියෙන්නේ අපිත් මෙහි ප්‍රෝග්‍රෑම් එක දාලානේ. එතකොට ටිකක් අමාරුයි අර විදිහේ එන්නේ. එතකොට මම යෝජනා කරා එහෙම මොකක් හරි තියනවා නම් පොඩ්ඩක් අපිට කලින් කියන්න. එතකොට අපිට ඒකත් මේක ඇතුළට දාගන්න පුළුවන් කියලා. අන්න එහෙම මිසක් අපි කොහෙවත්ම නැහැ මේක මේ අපි හරහා යන්න ඕනේ අපි ඉතරයි යන්න ඕනේ එහෙම කරන්න බෑනේ සාලිය. දැන් අපිට මේ වෙලාවේ ශ්‍රී ලාංකිකයෝ විදිහට ඇත්තටම පක්ෂ විපක්ෂ ඔක්කොම කට්ටිය මේකට දායකත්වය දෙනවනේ. දැන් අර ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකට ඔක්කොම ඇවිල්ලා තිබ්බනේ. දැන් මං කියන්නේ ඒක තමයි වෙන්න ඕනේ. ඒකක්වත් මේ අපි හරහා යන්න ඕනේ ජාතික ජනබලවේගය හරි ජවිපි හරි හරහා හරි අඩේ එන්පීපි මොකද්ද මේ ශ්‍රී ලංකා බිස්නස් ෆෝරම් එකත් එක්ක යන්න ඕනේ. එහෙම නැහැ ගොඩාක් දේවල් තිය ගොඩාක් කණ්ඩායම් ඉන්නවනේ. රාජතාන්ත්‍රිකව අපේ කොන්සල් ජෙනරල් ප්‍රදීප පාටිසේරම් මිස් මැදිහත් වෙනවා. එතකොට ඇත්තටම ඒක ගොඩාක් කල්ලිඳන් කරන බිස්නස් ෆෝරම් එකක් තව තියෙනවා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් කියලා. ඒක දැන් අවුරුදු ගානක තිස්සෙකින් එන එකක්. ඉතින් ඒගොල්ලොත් මැදිහත් වෙනවා. එතකොට ඒ වගේම දැන් අර දැන් මෙහි ඉන්න දැන් ගොඩක් කන්ටැක්ට් තියෙන ඒ වගේ දැන් කීප දෙනෙක් ඉන්නවනේ. ඔය පීනස් කිචන් එකේ කණ්ඩායම් ඉන්නවා. එතකොට බමුණු සිංහ මහත්තයලා ඉන්නවා. දැන් ඒ වගේ ගොඩක් කණ්ඩායම් ඉන්නවා මෙහි. ඉතින් එතකොට ඒ හැම එක්කිනාටම සම්බන්ධතා තියෙනවා. එතකොට අර කටුගම්පොළ මහත්තයලා. එතකොට ඒගොල්ලෝ මේක යම් කාලයක් තිස්සේ මේක කරගෙන ආපු කට්ටිය. අපිට පක්ෂව හෝ විපක්ෂව මේ විපක්ෂවත් ඉන්නවනේ මේ වගේ. එතකොට අපි කවදාවත් හිතන්නේ මේක මේ ඒක ඔක්කොම දැන් මේ ජාතික ජනබලවේග හැදිලා මේකට ප්‍රොටෝකෝල් තියෙනවා. ඒ හරහා මේ හරහා තමයි යන්න ඕනේ. අපි හරහා තමයි යන්න ඕනේ. මං කියන්නේ එහෙම හිතුවොත් අපි මේ වැඩි පරාජයයි මේ සාරි. ඔව්
2: පැහැදිලිවම.
1: අපි හදන්නේ මේක උස්සන්නනේ මේ රටේ.
2: ඔව් ඒකත්.
1: මේ අපි ගොඩින් උස්සන්න පක්ෂ ආගම් බේද මොනවත් නැතුව හැම එකම එකතු වෙලා මේක කරමු කියලා ආරාධනය තමයි අපි පැත්තේ ඇත්තටම තියෙන්නේ.
2: බොහොම ස්තුතියි. ඒත් එක්ක මං කාරුණික ආරාධනාවක් කරනවා ඔබ මේ ඔබ සියලු මාධ්‍යයට සහභාගී වෙන්න සියලු මාධ්‍යයට සහභාගී වෙලා ඔබගේ අදහස් ඒ මාධ්‍යත් එක්ක බෙදා ගන්න කියලාත් මං කරුණු කිල්ලනවා. ඉතින් ඔබට බොහොම ස්තුතියි ලක්මනස් සමග එකතු වුණාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්නවා.
1: බොහොම ස්තුතියි.
0: ආයිබෝ. ස්තුතියි පුබුද. ඔව් ස්තුතියි. අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් ඔබ සහ ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මේ වගේම සාකච්ඡාවක් ඉදිරිදිත් කරන්න. ස්තුතියි.
1: අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි. ඔසලා බසනට.

0: ගෙවුණු සතියේ වඩා කතාබාට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මවබිමෙන් ලක්මිහිරට
1: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස පස්වනිදා සිට සියලු දිස්ත්‍රික් ආවර්තන පරිදි විශේෂ ජන රැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී මසම්මට්ටමින් කොට්ටාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන බවයි. කළුතර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මහත්මයා මේ බව කියා සිටියා. මේ අතර එල්නිනෝ දේශකුණික බලපෑමට මුහුණ දීම සඳහා පත්කර ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සහ නිලධාරී කමිටුවේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ මතු ඇති ගැටලු විසඳා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ අනෙකුත් ජල අවශ්‍යතාවින්ම කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී විමසා බලා තිබුණා. පසුගිය යලකන්නේදී පූර්ව සූදානමකින් යුතුව වගා කටයුතු සිදු කිරීම නිසා වගා හානි අඩු මට්ටමක පවතින බව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සහ සසු ජල අවශ්‍යතා සපුරාලීමට පීවර ගැනීමෙන් සිටන බවද සඳහන් කළා. ඇති වී ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අමුහුදේ උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශයකින් පමණ ඉහළ ගොස් ඇතැයි කාලපුරවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එල්නිනෝ බලපෑම සමග ඉදිරි මාස 8ක කාලයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර එල්නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කලබලකරන මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ පෙන්වා දෙන්නේ එම දිස්ත්‍රික් 7ෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක් වේලී කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. එමෙන්ම පවුල් 25628ක පුද්ගලයන් 81865 දෙනෙකු එල්නිනෝ තත්ත්වයේ බලපෑමට ලක්ව ඇති බවද ආපදා කලමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හැමුවේ පානීය ජලයේ හිඟවීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින ජනතාවට ජලයේ බෙදා හැරීමේ කටයුතු මේවද විට අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
2: මේ විදිහ දිවයිනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් අපට වාර්තා වෙන දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙද්දී දිස්ත්‍රික්ක 7ක් ලෙස අපට වාර්තා වෙන විශේෂයෙන්ම වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023ක දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වීමෙන් ඒ වගේම පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශවල සහයෝගයෙන් මේ වෙද්දී අවශ්‍ය ජලය බෙදා හැරීම කටයුතු මේ වෙද්දී ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දී ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපි ප්‍රමාණය ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
1: මේ අතර දිවයිනේ තෙත්කලාපේ පීටි ප්‍රධාන ජලාශවල ජල මට්ටම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැතිවද වියලි කලාපේ ජලාශවල ජල ධාරිතාව සීග්‍රයෙන් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන්ම හම්බන්තොට බලකලපුව මොණරාගල මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතම් ජලාශවල ජල ධාරිතාව මේ වන විට 30%කට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටි ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. වාරිමාර්ග අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ දිවයිනේ ප්‍රධාන ජලාශ 74 සමස්ත ජල ධාරිතාව 36%ක් දක්වා පහළ වැටි ඇති බවයි. මේ අතර එල්නිනෝ තත්ත්වයේ හේතුවෙන් ඉදිරි මහ කන්නේ ගොඩබෝග වගාව කෙරෙහි රාජ්‍ය අවධානය යොමු ඇති බව කෘෂිකර්ම මාත්‍ය නමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.
3: ඇතරම අපිට දැවන්ත වී අස්සනකුත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට කලින් කන්නේ වී තියෙනවා ගබඩාවල. ගොවින්ගාවක් තියෙනවා. එතකොට වී වල අපිට දැන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නයක් නැති තත්ත්වෙ තුල එන මහ කන්න අපි කලමනාකරණය කරනවා. සම්පූර්ණයෙන්ම වීව ගාවට යනවාම වෙනුවට වෙනත් අතිරේක භෝග වලටත් ගොවියගේ කැමැත්ත අනුව යන්න.
1: එල්නිනෝ තත්ත්වයේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ඊට මුහුණ දීමට රජයට නිසි වැඩ පිළිවෙලක් නොමැති බවයි.
4: එල්නිනෝ ලානි ඉනා කියන තාමත්ම අන්තවාදී කාලගුණික දේශගුණික தত্ত্বය ඉතිහාසයේ වෙන කිසිම දවසක ක්‍රියාත්මක නොවුණු ආකාරයට ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ගෙන දෙන ඒ කාලගුණික දේශගුණික தত্ত্বයක් බවට නිර්මාණය වෙයි කියන අනතුරු ඇඟවීම ජාත්‍යන්තර කාලගුණ මධ්‍යස්ථානය අනාවැකි පළ කරලා තිබෙනවා. ජාත්‍යන්තර සංවිධානයක් සංගණනයක් කරලා තිබෙනවා. අපේ රටේ දස ලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කම නිසා මහා දැවැන්ත සාගින්නකට මුහුණ දීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වෙයි කියන එක කරුණු හෙළි දරව් කරලා තිබෙනවා. ඒ දන දන රජයට මග හරින්න බෑ. මම දන්නේ නැහැ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ඒවා කතා කරලා තියෙනවද කියලා. තියෙනවද?
1: අපි
5: පුරෝගතනය කරලා තිබෙනවා ලබන වසරේ පළමු කාර්තුවේ විදුලි ජනන ධාරිතාවේ අඩු බව. එන්නේ ෂෝටේජ් එක පියවා ගන්න මෙන්න මේ බැටරි ස්ටෝරේජ් 450 මෙගාවොට් පද්ධතිය එකතු කරගන්න කියලා අපි මෙතන නියෝග කරලා තියෙනවා නැෂනල් සිස්ටම් ඔපරේටර් පද්ධති පානකට.
6: සූර්ය බලයෙන් අනික පුරාජනීය බලයෙන් අපේ විදුලි නිපදවා ගන්න පුළුවන් අවස්ථාවක අපි තාමත් තාප ජනනයේ විදුලි ලබා ගන්නවා කියන එක සුදුසු තත්වයක් නෙමෙයි. එක පැත්තකින් විදේශී විනිමය අපි අනවශ්‍ය විදිහට රටින් පිටට යනවා. පහුගිය කාල සීමාවන් වල විදුලි ගාස්තු දිහා බැලුවොත් අපිට පේනවා කිසියම් ආකාරයක උච්චාවචනයක් වෙනවා. වැඩි වෙනවා, අඩු වෙනවා. එක පැත්තකින් අපි ගත්තොත් ඩීසල් ලෝකවල ඉඳලා මිල ගණන් වැඩි වෙනකොට අපේ ටැරිෆ් වෙනස් වෙනවා. කිසියම් ආකාරයකින් අපිට පුළුවන් නම් ඔය තාප ජනනය අඩු කරගන්න අපිට පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. විදුලි ගාස්තු කිසියම් ආකාරයක ස්ථාවර කරගන්න එක සියලුම පාරිභෝගික කියන්නේ විශේෂයෙන්ම ව්‍යාපාරික කර්මාන්තයන්ට ඉතාමත් වැදගත් වෙනවා.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චූදිතයන් 26 දිනකට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ විභාග වූ නඩුවේ තීන්දුව සැප්තැම්බර් මාස 22 ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාමික වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ 22 අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රකාලීනීය සංගමේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින්ද ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා දේශපාල අතකොඩුවක් බවට පත් වෙති බැවින් ඔහු එම තනතුරෙන් ඉල්ලා සිටු බවට බල කරමින් පිරිස ශ්‍රී ලංකා නීතිඥ සංගමේ මූලස්ථානයේ ඉදිරිපිට පසුගියදා නිහඬ විරෝධතාවයක නිරත වුණා.
7: අපිට බොහොම පැහැදිලි නීතිඥ සංගමේ සභාපතිවරයා මෙහෙවන්නේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂීය කියන කණ්ඩායම්. නීතිඥ සංගමේ තියෙන්නේ දේශපාලන පක්ෂවල අතකොඩුවක් වෙන්න නෙමෙයි. ඒ නිසා වහාම මේ තනතුරෙන් ඉල්ලා සිටින්නේ.
1: මේ අතර විවිධ පුද්ගලයන්ගේ ඕමනාව මත රජ්‍ය ජනමත විචාරණයකට යාමට සූදානම් අවධාරණය කරන්නේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය ජනතා පරමාධිපත්‍යයට සම්බන්ධ බවයි. ඒ හේතුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඊළඟේ තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. වර්තමාන තරගකාරී සමාජය තුළ සහකම්පනය සංයමය සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදාටත් වඩා අද තදින්ම දැනෙමින් පවතින බවත් ගේ ජනතාව පංචශීලයෙහි පිහිටවමින් වෛරය හා ක්‍රෝධයෙන් තොර ආධ්‍යාත්මිකව පිරිපුන් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල බලකීමක් මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය පවසනවා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දාපති උත්සවයකට එක්වීමින් ඇය මේ බව සඳහන් කළා.
8: බුද්ධ ශාසනයේ උන්නතිය සහ සමස්ත සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් අපේ මහා සංඝ රත්නය ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත්. ඓතිහාසිකව මෙන්ම වර්තමානයේ අපගේ සංස්කෘතික, අධ්‍යාත්මික සහ සමාජීය පදනම සුරක්ෂිත කරන ප්‍රධාන නියාමුවන් වහන්සේලා වන්නේ උන්වහන්සේලයි. වර්තමාන තරඟකාරී සමාජය තුළ සහකම්පනය, සංයමය, සත්‍යගරුක බව සහ ආත්ම දමනය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වැදගත්කම වෙනදටත් වඩා අද සමාජයට තදින්ම දැනෙමින් තිබෙනවා. එවැනි සමාජයක ගිහි ජනතාව පංචශීලයේ පිහිටුවමින් වෛරයෙන් හා ක්‍රෝධයෙන් තොර අධ්‍යාත්මිකව පිරිපුන් සමාජ ප්‍රජාවක් නිර්මාණය කිරීමේ විශාල වගකීමක් අප ස්වාමීන් වහන්සේට
1: ආවෙත් පැවරී තිබෙනවා. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පී නන්දා මාලනී මහත්මිය සිය ජීවන ගමනට පසුගිය දා සමුදුන්නා. අභාව ප්‍රාප්ත වන විට ඇගේ වයස අවුරුදු 82. අභාව ප්‍රාප්ත වූ නන්දා මාලනී මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල විජය බහුමාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර තිබුණා. එහිදී ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයන්, මහජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. නන්දා මාලනී මහත්මිය ගියාභාවයේ හේතුවෙන් රටේ විසින් දින තුනක චෝක කාලයක් ප්‍රකාශිතපත් කිරීමට පියවරගෙන තිබූ අතර යනුව පසුගිය 21 වෙනිදා සහ 23 වෙනිදා ශෝක කාලයක් ප්‍රකාශිතපත් කෙරුණා. ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවති ඩයමන්ඩ් ලීග් මල්ලකුඩා තරගාවලියේ 12 වන දිනේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. පසුගිය දවස්වල මෙම තරගයේදී මීටර 88.14 දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම ජයග්‍රහණය හිමි කරගත්තා. එම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලියේ තෘතීයකම පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් සිටීම විශේෂත්වයක්. 23 හැවිරිදී රුමේෂ් තරංග පතිරගේ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ද පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඒ පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව හිමි කරගත් 6 වෙනි රන් පදක්කම වනවා.
9: ඉතින් මේ කරුණු තමයි ගිවණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යලිත් ලබන සතියේ ලක්මිහිරෙන් හමුවන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රහය මහවැලි නිෂ්පාදන.
0: ගිවණු සතියේ වඩා කතාබහට ලක් වූ කරුණු සමගින් ලක්මිහිරට මව්බිමෙන්.